0: සිබියෙන්නවි පවා කුසාකි සරවුඩන් දේ රස්තුෂින
1: දේර් සැල්ල ඩේර් සැල්ල නලාඩේර මස්දරේ ටපියෝ කර
2: ශාසහි
1: مشکل مندی بیٹھتا مشکل گئے.